ලුංජත මුංජත මෝන ජතා තර අංක කව් මරණා තාසේ සේවියලේ රාමනා රස්නා රාම නාම හිත ජාතේ කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂධ ජානේ අංක කව් මරණා රාජ පෝග අර්ථ ශත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝභාසක චන්දන අන්ත තව මරණා වේද පුරාණ සිමරත සබ ખોජේ කහු න උබරනා කහු කබීර ඉඔ රාමේ ජම්පෝ මේට ජනම මරණා ආසා ෆීල් රබාබී බල්ද පඛාවජේ කව්වා තාල බජාවේ පෑර චෝලනා ගදහා නාචේ පෑසා පගත කරාවේ රාජා රාම